නහරතා කියයි එතනම් පායික සරණි පචනාන් ට්‍රක්ස් කිතනම් ඉලිස් ඉලිසිට් ගුඩ් පියරි අහන්නේ තේක සනරංගන තරයිව අනරං අන අන සනතරාන පිටර තේ චෝනෝ නොයි පා ඉකොනාන පෙන් සනතරයින පා අරුරන්න හතන් චෝ නාත ඇපනි තෝ සක්සියරුන් දී තකිදන්න තෝ ආතාගේ සතනියයි නයි නකකාව කිනත අරුන් තරහකින් දී තකිදන්න පුංචෝ නාත ඇපනි පරි සාකුනන් පිරිනා but we are part of the world family ai ngaira kan chok na pa parin si wari ere ke si bubura ngaira kan na pa si te na ka si jo wan asna ti ai ban pai kara adi ki europe pai kana adi ki yasa pai kana adi ki yaterika si sna ro ma ye bo ngi ki sa ki ta ta pe ye bo pi te ni pi te ni ki na pon na ka nga nga aterika pon na ang kai ake tara pa sa sa pidi na komen sa kan ko wan ke yeri ke joko wa di jo na ta ipu si jo wan wa sana ka ni ka ka me na ro na ta ko jo na ta ai ina ina me ka ti po ta na me ta i ra wa ku pure wa sana ta ye ba na si ra me si mu ra ana di ki ra ke na ro ina ro ni jera wa ju ku pure a cha ka pai ke na an kai wa ke ya ka ro ni jo na ta ආරෝ තකින පයේ යාතයි කවරෙක යරයන් පුතු වන තර තාජි තීචරන් නයිතරද තවුතක් ගතයන් පුතු කාසි චෝනෝ නෝල් මෙන්තර යරි කි දසතර රාද එම් තකව වන තරි කන්ද කන් කතරෙන් දි නපන්න තන් ජෝසේ ඉනාක් සිතර තරකි දීත කිරම අපෙන් සිනනිකු කේ එංගෙන් කිතා ඒකලිකේති චතරතරයි තයි කොවයි තුරුරික් තයි සමෝන්ෙන් සෙතන් සතයරික පාන ඒච කන්ටිනියුටි මා ඉබරංග කාව කිනත එන අරිතකිරා එකයි එනදී මන්නේ නෝනි පොංගන පස්නා කන්ට්‍රිබියුට් අපොන මෝ ස්ටේබල් එක්ස්ටර්නල් පොලිසි එන්වයරන්මන්ට් avanti ingen che si guarire che veia in tutta terra passna taraia va adi ai ngai da kanje ti taparin e bu burakei ma ia in tutta terra taraia va inadia in staple che va inadia in nia to continuity nella relationships kanati beri sagiti be quasi taraia na da ngaroti iroro poi poi e quataraia na tarik atu kainanum e atu kina saki con la tarari che era in Giappone ma io in Bettapera anche a guarire che era ma io in Bettapera ma era voice a per il mezzo che giornata è si giovane anche io e per il mezzo di panana che è per il cacao c'è da bufura di panana e cacao ngairata e cacao arangi di cacao che panana pare poi ngairati che sina ruota kin tanani ka ngana apun ngai lari ki esa aka masara na ba sina ce imwan cerai ki pari sa wale si wale de ki akara ko ka upaira akara ko pa ni kamelo melo pun ngai lari ka sina to ka imwan cerai e ane nan de te taratara ai ina kona anda ni kari ke te ka ngana na ta na kon ka nga apera kana sakirang kanga tarai kanga ngai kai on make a noise ke pagana sapun audio di dana angkwa sina tarai ba sapuni di dana ta sapu gure ina pa pai ka sak ke awakan na kanga kanga na kai pai dina ba sa tau ta kai ke si sina to kana ta imo ko ta pana an ki dipes ana ya ra puto na me ta ba sa gi ran gure ni pai ka arik o ha ne ba sa san karai ke e garawana ana testing saina nka yanna kan ana pom ana rocket adie pagan derawan de bezebek pas erogot te panan de bezebek ngai ga sironi nga mikan ko banani ma ida kidibes sab nga ko banara yo ko ama ni pali si ko ata se pure inata de pere garoy saina askana ko ara ramena sa korobok de foreign face kororita no konte tempes